ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහන සමග පුරහෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. 5BA 103.1 FM තරංග මාලා ඔස්සේ හා 5BA World හරහා අප සමග සම්බන්ධී සිනුබ සුළු දිනාම ඉතාමත් ලෙඟතුකමින් පිළිගන්නවා. ඉතින් අද අගෝස්තු මාසේ 11 වෙනි අඟහරුවාදා සුපුරුදු පරිදි වැඩසටහනත් එක්ක අසු කරගෙන බොයතින මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඉතින් වෙනද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් ඒ වගේම ඔබේ මතකයේ රැඳී ගීගොන්නකුත් එක්ක අසු කරගෙන මේ රාත්‍රියාමේ අපි එහෙනම් මේ ආකාරයෙන් ආරම්භ කරමු.

අපදැන් මේ සූදානම් වෙන්නේ ඇඩිලේඩ් ලක්කඩ සතිපතා ඔබේත තිළින කරන සදහම් සිතුවිල්ල ඔබේට ගෙනීමටයි. අද සදහම් සිතුවිල්ල පවත්තුල් ලබන්නේ රත්නලාන අත්තිඩිය පාර ශ්‍රී රත්නාරාමාධිපති පූජ්‍යපාද සූරියගොඩ සිරිදම්ම නායක ස්වාමින් වහන්සේ විසින්.

අදහස පින්වත දහම් සිතවිල්ලක් සිහිපත් කර දෙන්න කල්පනා කරනවා. අපි හැම දෙනාම කැමති දියුණුව කරා ගමන් කරන්න. ඒ සඳහා මඟ පෙන්වන සූත්‍ර ධර්මයක් තමයි තමෝ තම සූත්‍රය. එයින් පුජ්‍යලයන් සිව් දෙනෙක් ගැන කියවෙනවා. ඉන් පළමුවෙන්න තමයි අන්ධකාරෙන් අන්ධකාරයට යන තැනැත්තා. ඉන් අදහස් කරන්නේ මුලිනුත් පිරිහෙලා පසුවත් පිරිහිමට පත්වන තැනැත්තා කියන එකයි. සමහර ළමයි කුඩා කාලයේදීත් අවිනීතයි. ගුණධර්මවලට කැමති නැහැ. දෙමාපියන්ට මෙන්ම ගුරුබහතුන්ටත් කීකරු නැහැ. ඉගෙනීමට උනන්දුවකුත් නැහැ. හොඳ ආකල්ප ඇති කරගන්න කල්පනා කරන්නෙත් නැහැ. මොනයම් හෝ දක්ෂතාවයක් දිනු කරගන්න ඉදිරිපත් වන්නෙත් නැහැ. පසුකාලීනව සමාජයේ පුරවැසියෙක් වශයෙන් කටයුතු කරන විටත් ළමා කාලයේ පැවතුණු උදාසීන ස්වභාවය අයහපත් ගති පැවතුම් ප්‍රදර්ශනය කරනවා. ඒ නිසා වැඩිහිටියනි දරුවනි, මේ දහම් සිතුවිලි ශ්‍රවණය කරන ඔබ, ඔබගේ හිතවතාත් අඳුරෙන් අඳුරට යන කෙනෙක් නොවන්නට කටයුතු කරන්න. දෙවැන්න තමයි ආලෝකයෙන් අන්ධකාරයට යන තැනැත්තා. පන්ති කාමරවල ඉගෙනුමු ලබන ඇතයි ළමයි කුඩා කාලයේදී හරිම දක්ෂයි, විනීතයි, දෙමාපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට අවනතයි. නමුත් වයසෙන් මෝරණ විට, සමවයස් කණ්ඩායම්වල එකතු ඇතිවන විට හොඳ ගති ලක්ෂණ පහව ගොස් අයහපත් ගති ලක්ෂණ මතු වෙනවා. සමහර ගුරුවරුන් දෙමාපියන් පවසනවා, මේ ළමයා ඉස්සර නම් හරිම හොඳයි, කීකරුයි, ඉගෙනීමට උනන්දුවක් තියෙනවා, ගෙරදී කරගෙන එන්න පැවරු වැඩ ඉතා හොඳින් සම්පූර්ණ කළා, නිසි වේලාවට පාසලට ආවා, පන්තියේ වැඩට වගේම බාහිර වැඩවලටත් හොඳින් සහභාගී වුණා. දැන්නේ හොඳ පැත්ත දකින්න ලැබෙන්නේ නැහැ. පන්තියට එන්නෙත් ප්‍රමාද වෙලා, බොහෝ දවස්වල පාසලට එන්නෙත් නැහැ, කියන දෙයක් අහන්නෙත් නැහැ, අභ්‍යාස කරන්න උනන්දුවකුත් නැහැ. බොහෝ දුරට කරන්නේ වෙනත් කෙනෙක් කරන ලද අභ්‍යාසයක් බලාගෙන කොපි කරගෙන එන එක. මෙවැනි ලක්ෂණ ඇති අය දහමේ හඳුන්වා ඇත්තේ ආලෝකයෙන් අන්ධකාරයට යන අය විදිහටයි. තුන්වැන්න අන්ධකාරයෙන් ආලෝකයට යන ළමයා. නරක වැඩ අත්හැරලා හොඳ වැඩ සොය සොයා කරනවා. ගුරුතුමා දෙන අභ්‍යාස පමණක් නොවේ, වෙනත් තවරුන්ද සොයාගෙන ඒවා කරලා ගුරුතුමාට පෙන්වනවා. සමහර විට මීට පෙර අම්මාට කවදාවත් උදව් නොකළ මේ ළමයා අම්මට උදව් කරනවා. සමහර ළමයි අම්මව තියාගෙන ඉන්නේ වැඩකාරයෙක් විදිහට. සියල්ල අතට පයට ළඟට කරලා දෙන්න ඕනේ. නමුත් මුලින් යහපත් නොවුණු ඇතම් ළමයි සමාජයේ තේරුම් ගන්න විට නරකින් වැළකීලා හොඳ දෙයට යොමු වෙනවා. සිව්වැන්නා දියුණුවේ සිට තව තවත් ඉදිරියට යනවා. සමහරුන් කියනවා මේ ළමයා ඉස්සරත් හොඳයි, දැනුත් හොඳයි, අනාගතේ මීටත් වඩා හොඳ පුරවැසෙක් වේවි කියා. එයා ආලෝකෙන් ආලෝකයට යන තැනැත්තෙක්. වැඩිහිටි අය අතරද මෙවැනි අය අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා ඔබත් ආලෝකෙන් ආලෝකයට යන, අන්ධකාරෙන් ආලෝකයට යන චරිතයක් ගොඩනගා ගැනීමට උනන්දු වන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.

0: Hükümet asıl yıkılma.
1: දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හයක් එක්ව පිහිටුවාගත් එකමුතුවේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්තුණා. මෙහිදී එම නියෝජිතයන් විසින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම, පළාත් සභා මෙතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මතු ඇති ගැටලු, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලේගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. පළාත් සභා මෙතිවරණයේ පිළිබඳව මෙහිදී විශේෂ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර එම මෙතිවරණයේ පැවැත්වීම සම්බන්ධව තීරීම් කාරක සභාවක් පත් කර තිබෙන බවත් මතු ඇති ගැටලු පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. වත්මන් රජයේ මෙතිවරණ ප්‍රකාශනයේ ඇතුළත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාව කෙරෙහිද මෙහිදී අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඉලංගේ තමිල් අරසු පක්ෂයේ මහලේකම් එම්.එස්. සුමන්තරන් මහතා පෙන්වා දී ඇත්තේ එම කාර්ය හදිසියේ කළ හැක්කක් නොවන බවයි. විවිධ ජන කොටස් අතර තිබෙන ගැටලු විසඳාගත හැකි සමාජ විසඳුමක් ලෙස ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව ඔහු පෙන්වා දී තිබෙනවා. එමෙන්ම යුද්ධයෙන් නිවාස අහිමි වූ ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් විසඳමින් එම ජනතාව වෙනුවෙන් අදියර දෙකක් යටතේ නිවාස 13,000ක් ඉදිකිරීමට 2027 සහ 2028 අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කරන බවද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව හරහා ස්ථාපිත නිරතදිග මෝසම හේතුවෙන් මධ්‍යම සබරගමුව ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ වැඩිවීමක් වාර්තා වනවා. මේ හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තවත් 6 දිනක උත්තුවල් ලබා තිබෙනවා. මීට අමතරව අධික වැසි හේතුවෙන් මහවැලි ජලාශ කීපයක් වාර්තාමන අතර ඒ හේතුවෙන් මහවැලි හා කැලණි ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්ද නිකුත් කෙරුණා. නායම් පස්කඳු කඩා වැටීම හා ගල් පෙරලීම් හේතුවෙන් මහනුවර හා නුවරඑළ දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග කීපයක් තාවකාලිකව වසන ජනගැලීමේ අවධානම හේතුවෙන් පෙරාතනිය විශ්වවිද්‍යාලයේද තාවකාලිකව වසා දැමුණු අතර මහනුවර හා නුවරඑළියේ පාසලද තාවකාලිකව වසා දැමුණා. මහර බන්ධනාකාරයේ පසුගිය පළවෙනිදා පස්වරුවේ හටගත් නොසන්සුන්තාව ඊට පසු දින උදෑසන 6 පමණ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ආරක්ෂකංශ සමාජිකයන් පියවරගෙන තිබුණා. හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් එක් රැඳ වීකුමීබස් තවත් 8 දිනක උත්තුවල ලැබුවා. නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර බන්ධනාකාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සි. ගජනායක මහතා පැවසුවේ රැඳවියන් එහි දීපල රැසක් විනාශ කර ඇති බවයි.
2: ඒ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සාමකාමී තත්ත්වයට පත් කළා තියෙනවා.
3: මේ වගේ ගැටුමක් ඇති වෙන්න හේතුවක් තියෙනවා.
2: දැන්ට ඇතිවීම හේතුව තාම විමර්ශනයක් තියෙනවා. විමර්ශනයෙන් පස්සේ තමයි ඒක අනාවරණය වෙන්නේ.
3: ගැටුම කවුද ඇති කළේ පුද්ගලයෙක්ද?
2: ඒ සම්බන්ධව විමර්ශනය යනවා.
3: සමතයකට පත් වුණා සමහරවිට නැවත ඇති වෙන්න පුළුවන්ද?
2: නෑ දැන්ට මේ වෙන විට සමතයකට පත් වෙලා තියෙනවා.
3: මේකේ වෙඩිතැබීම් වලින් කවුරු හරි
2: නෑ වෙඩිතැබීම් වල මේ සම්බන්ධව මට මේ අවස්ථාවේ කියන්න බෑ විමර්ශනයක් අපේ.
1: මේ අතර පැවති නොසන්සුන්කාරී තත්ත්වයේ පාලනය කිරීමෙන් අනතුරුව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදිවත්ත මහතාද මෙලෙස අදහස් පළ කළා.
4: ඇතුලේ තත්ත්වය සංසුන් අපි මේගම සිද්ධි අත්දැකීමුත් එක්ක අපි මේ තත්ත්වය මැන පවත්වල දැනට නැවත තිළු මැනදීවන් ආරක්ෂිතව ඔවුන්ගේ වාටෝට යොමු කරලා තියෙනවා. අපි ඉදිරියේදී ඉදිරිපැ කීපය තුළ තවදුරටත් ආරක්ෂාව තහවුරු කරලා බන්ධනාගාරය කටයුතු සාමාන්‍ය තත්ත්වය පත්කරන කටයුතු කරනවා.
3: දැන් බස්නාහිර පළාතේ ඔබතුමාට තවත් කිසිම කීපයක්ම තියෙනවා. මේවල දැන් මේ දිගටම මේව බෝවෙන්ඩත් තත්ත්වයක් තියෙන.
4: අපි මේ වෙනකොට විශේෂයෙන්ම වැලිකඩ මැගසින් ඒ වගේම CRP ඒ වගේම කළුතර ඊටමතර ආපෝ නිගම්බු මේ බන්ධනාගාරවලත් ආරක්ෂාව සම්බන්ධ අපි අවධානයෙන් ඉන්නේ. අවශ්‍ය කටයුතු දැන් සම්බන්ධයෙන් කරලා තියෙනවා.
1: රඳවියන්ගේ සුදුක් විමසීමට ඔවුන්ගේ ඥාතීන් පැමිණෙන අවස්ථාවේදී තවත් රඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටතට ගල් මුල් විසිකිරීමත් සමග මෙම නොසන්සුන්තාවේ හටගෙන තිබුණා. මහර බන්ධනාගාරයේ ඉදිකරමින් පවතින තාවකාලික තාපයක් බිඳ රඳවියන් පිරිසක් පලා යාමට ඉදී උත්සාහ දරූ බවටත් වාර්තා වනවා. තවත් රඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලකට ගිනි තබා තිබූ අතර ඒ සමග ඇති වූ තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර පිවිසුම් දොරටුව අසල සිට බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා තිබූ බවයි වාර්තා වන්නේ. මෙහිදී නොසන්සුන් පොලිස් විශේෂ කාර්ය බල කායද කැඳවනු ලැබුවා. කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීම සඳහා මහර බන්ධනාගාරයේ අවට ග්‍රාම සේවාව සංකීපයකට පොලිස් ඇඳුම් නීතිය පැනවීමට පියවර ගනු ලැබුවා. තත්ත්වය පාලනය කිරීමෙන් පසුව එය වහාම ඉවත් කෙරුණා. කෙසේ වෙතත් බන්ධනාගාරයේ ආශ්‍රිතව ඇති වූ නුසන්සුන්කාරී තත්ත්වය පිටපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වී ඇද්දයි පවතින සැකය මත පරීක්ෂණ සිදු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායකර මහතා ප්‍රකාශ කළා.
5: තදබදයට එක හේතුවක් විය හැකි. නමුත් මෙතනින් ඉදරින්ට එහාට ගිය තත්ත්වයක් තියෙනවද කියන එක තවම පරීක්ෂණ කරලා හොයා ගන්නට ඕන. මේක මීගමු ඇතුල් වෙච්ච සිද්ධියට වඩා වෙනස්. මීගමු නම් රැඳි වෙන්න අතර ගැටුමක් ඇති උනේ. මෙතන දැනට තියෙන තොරතුරු අනුව බන්ධනාගාරයේ පරිපාලනයත් එක තමයි ගැටුම හදාගන්නේ. මේකට මූලික වශයෙන්ම අපිට තියෙන තොරතුරක් තමයි ඔබ දන්නවා අපි මද්ද්‍රව්‍ය වලට රේ ලොකු සටනක ඉන්නවා. ඒ සටන නිසා හිරගෙවල් තුලට යන මද්ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේකට හේතුවක් වෙන්න පුළුවන්. තදබදයේ නිසාම මේ වගේ රැජ්ස් ඇති වෙන්න හේතුවක් නැහැ. නමුත් තදබදයේ අඩු කිරීමත් අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තිබෙනවා. ඒකට අවශ්‍ය සියලුම පියවර අපි ගනිමින් ඉන්නවා. එතකොට දැන් මෙතන මද්ද්‍රව්‍ය වැඩේදී රටේ සමාජයට වකීමක් තියෙනවා. මේ මද්ද්‍රව්‍ය නවත්තන්න නිවාරණයට අවශ්‍ය සමාජීය වැඩපිළිවෙළක් කරන්න. ඉතින් තමන්ගා වැඩ කරන මිනිසුන්ට පඩියක් නොදව අයිස් ගෙවන සමාජයක් ඉන්නකොට මේක නීතියෙන් විතරක්ම බේරන්න බෑ. මොකද අපි නීතිය හරහා කරන්නේ සැපයුම නවත්තන්න අවශ්‍ය දෙන්නේ. තෙල්ලුම නවත්ත ගන්න ලොකු සමාජ ක්‍රියාකාරම අවශ්‍ය වෙනවා. මට තියෙන සැකයක් පමණයි තියෙන්නේ. ඒ කියන්නේ මේක යම්කිසි සංවිධානාත්මක ආකාරයක එළියෙන් මෙහෙවෙනවද කියන එකත් අපි පොඩ්ඩක් හොයලා බලන්නට ඕන. මොකද මෙච්චර කාලයක් මේ වගේ හේතු නැතුව ඔහොම තත්ත්වයන් නිස්මතු වුණේ නැහැ. ඉතින් ඒක නිසා ඒක අපි අදාළ අංශ වලට බාර දෙමු. ඒක ගැන පොඩ්ඩක් සොයා බලන්න.
6: වන්දනාගාර තුර මේ පොදු දේපළ මේ විනාශ කරන්නේ.
5: ඔව්. අපි මේ ගමුවෙත් ඔය සිද්ධිය නිරීක්ෂණය වුණා. මෙතනත් ඒ නිරීක්ෂණය වුණා. අනිවාර්යයෙන්ම දැඩි පියවර ගන්නට ඕන. දැඩි පියවර ගන්නට ඕනේ පිළිබඳ ගැටලුවක් නැහැ.
1: පාස්කු ඉරුදුන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ බලපවා ගැනීමට කටයුතු නොකිරීම රාජකාරිය පැහැහැරීම සහ මිනිමැරීමට අනුපද දීමේ චෝදනා වලට වැරදිකරු කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස් ප්‍රති පූජි ජයසුන්දර මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු බඩුලේ බහුතර විනිසුරු බඩුල විසින් මරණීය දඬුවම් නියම කරනු ලැබුවා. මෙම නඩුව පසුගිය 31 වෙනිදා ප්‍රියන්ත ලියනගේ විරාජ වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු බඩුලක් ඉදිරියේ විභාගයට ගැනුණා. 2022 වසරේදී අදාළ නඩුවෙන් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු බඩුලක් තීරණය කළ අතර ඊට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අභියාචනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය ප්‍රකාරව මෙම නඩුවේ විත්තිය සාක්ෂි කැඳවීම යළි සිදු කෙරුණා. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදුන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළ සපරාදී ලෙස දීම පැහැර හැරමින් පුද්ගලයන් 275 දෙනෙකුගේ මරණය සිදු කිරීම 500කට ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස් ප්‍රති පූජි ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ හමුවේ චෝදනා 855ක් යටතේ අධිචෝදනා ගොනු කරනු ලැබුවා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2022 වසරේ පෙබරවාරි 18 වෙනිදා එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ නාමල් බලල්ලේ මොහමඩ් ඉෂර්දීන් සහ ආදිත්‍ය පඩබැදිගේ වන ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු බඩුල්ලේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස් ප්‍රති පූජි ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළා. විත්ති වාචිකයේ කැඳවීමකින් තොරව ලබා දුන් එම තීන්දුව තුළ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු බඩුල්ල කියා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත බුද්ධි තොරතුරු සැපයීමට රාජ්‍ය බුද්ධි සේවය අසමත් වී ඇති අතර ඒ තුළ එවකට රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂ නිලන්ත ජයර සිය වගකීම පැහැරහැර ඇති බවයි. එවැනි පසුබිමක් මත හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහ හිටපු පොලිස් ප්‍රතිවරයාගේ රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් චේතනාව ඔප්පු කිරීමට පැමිණිලා අසමත් වී ඇතැයි සී තීන්දුවෙන් මහාධිකරණ විනිසුරු බඩුල්ල පෙන්වා දී තිබුණා. පසු එහි තීන්දුව 2024 නොවැම්බර් මාසයේ පසුවෙනිදා යළි සමාලෝචනය කළ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණයේ දුන් තීන්දුව බලවහිත කරමින් නැවත නඩුවේ විත්ති වාචිකය කැඳවන ලෙස මහාධිකරණයට නියෝග විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීම සඳහා වන පනත් කිටුම් පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ පනත් කිටුම් පත සම්බන්ධයෙන් වන නීත්‍යානුකූල විවරණය අධිකරණ අමාත්‍යාංශය වෙත ලබා දී ඇති බවයි. ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය විසින් අදාළ පනත් කිටුම් පත සකස් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වූ යෝජනාවක් පසුගියදා අධිකරණ අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ කැබිනට් මණ්ඩලයේදී අනුමත කරනු ලැබුවා. සදාන් කලේ මේ වන විට දිවයින පුරා අධිකරණ බල නඩු 111කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බැවින් එම නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභිහාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ශ්‍රීලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබෙනවා. නීතිඥ සංගමේ සභාපති රජිව අමරසූරිය මහතා ඇතුළු එම සංගමේ නියෝජිතයන් පිරිසක් පසුගියදා අධිකරණ මාත හර්ෂ නානායකර මහතා සමග පැවතු විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මේ බව දැනුම් දී තිබුණා. මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂ නානායකර මහතා අමාත්‍ය නලින්ද ජයතිස්සයන මහතුරුන් මල්වතු අස්කිරි මහනාහිමියුරුන් බැහැදැක අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව දැනුවත් කර තිබෙනවා. එබැවින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතන් පිරිසක්ද මේ සම්බන්ධයෙන් මල්වතු අස්කිරි මහනාහිමියුරුන් දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවා. එෙහිදී විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය මේ මොහොතේ සිදු කිරීමෙන් නුසුදුසු බවට ත්‍රිනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුවත් කර ඇති බවට තමන් වෙත දැනුම් දුන් බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ. මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකාර මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව අමරසූරියන මහතුරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
7: ඉතින් විදිරම චෝදනා එල්ලෙන සමාජ මාධ්‍යවලින් එක් පුද්ගලයෙක් උදෙසා තමයි මේ සියලුම කටයුතු සිදු කරන්නේ කියලා.
8: කිසිසේත්ම පිළිගන්න බෑ සියලුම දෙනාගේ විශ්‍රාමයේ වයස දීර්ඝකරණයක හා සමානව. ඉක්මනින් නඩු අහන්න ඉවර කරන්න කාර්යක්ෂම කරන්න ගත්ත ක්‍රියාවලියේ එක කොටසක් පමණයි මේ විශ්‍රාමයේ වැඩි කිරීම. මල්වත්ත නායක මාහිංජිපාණන් අපට දැනුවත් කරා මල්වත්ත අස්කිරිය රාමාන්‍ය අමරපුර කායන්හි මහනායක මාහිංජිපාණන් බරු අතිකරු ජනාධිපතිතුමාට ලිපියක් යොමු කළා තියෙනවා කියලා මේ විවස්ථා සංශෝධනය නුසුදුසුයි. නීති වෘත්තියේ අපේ දැනුම අනුව මේ විවස්ථා සංශෝධනයට ජනමත විසාදයක් අවශ්‍යයි.
1: ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලීඩ් ලකනින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සමගතවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
0: සති අන්ත පුනත් පසුබිම් කරම
9: ඉතින් මේ සතියේ මේ අඟහරුවාදා මේ ඔස්ට්‍රේලියන් සෙන්සස් 2026 පැවැත්වෙනවා. මං හිතන්නේ මේ වෙන විට ඔබ අනිවාර්යෙන් මේ ගැන දන්නවා ඇති. හැබැයි ඔබට කරුණු කාරණා ටිකක් අපි හිතුවා මේ ඇඩිලේඩ් ලක්කන වැඩසටහන ඔස්සේ ගෙනෙන්නම් කියලා. ඉතින් විශේෂයෙන්ම ඉතින් ඔස්ට්‍රේලියාවේ සෙන්සස් ඔෆ් පොපියුලේෂන් ඇන් හවුසිං එහෙම නැත්නම් ජනහා නිවාස සංගණනය ලබන අඟහරුවාද සිදුවෙනවා. ඉතින් සෙන්සස් එක කියන්නේ මේ ඔස්ට්‍රේලියාවේ සෑම වසර පහකට වරක් ඔස්ට්‍රේලියන් බියුරෝ ඔෆ් ස්ටැටිස්ටික්ස් එහෙම නැත්නම් ABS විසින් සිදු කරන රටේ විශාලතම සංඛ්‍යා ලේඛන එකතු කිරීමයි. ඉතින් එයින් එදින ඔස්ට්‍රේලියාවේ සිටින ජනතාව සහ ඔවුන් ජීවත්වන නිවාස පිළිබඳ වැදගත් තොරතුරු ලබා ගන්නවා. විශේෂයෙන්ම අපි ඔස්ට්‍රේලියන් බියුරෝ ඔෆ් ස්ටැටිස්ටික්ස් ගියොත් මේ පිළිබඳව තවදුරටත් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සෙන්සස් එක අපිට වැදගත් වෙන්නේ ඇයි? ඇත්තටම මේ සෙන්සස් එකෙන් ලබා ගන්න තොරතුරු භාවිතා කරන්නේ රටේ අනාගතයට අවශ්‍ය සැලසුම් සකස් කරන්න. පාසල්, රෝහල් සහ සෞඛ්‍ය සේවා, ඒ වගේම මාර්ග සහ ප්‍රවාහන, ඒජ් කියා නිවාස, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සහ ප්‍රජා සේවා වැනි බොහෝ දේ සැලසුම් කිරීමේදී සෙන්සස් දත්ත ඉතා වැදගත් වෙනවා. රජයන් පමණක් නොව ප්‍රජා සංවිධාන, නොට් ෆෝ ප්‍රොෆිට් ඕගනයිසේෂන් සහ ව්‍යාපාරත් මේ තොරතුරු භාවිතා කරනවා. ඒ නිසා අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව නිවැරදිව සෙන්සස් එකට ඇතුළත් වීම ඉතාම වැදගත්. කවුද මේ සෙන්සස් එකට ඇතුළත් කරන්න ඕනේ? අගෝස්තු 11 වෙනි අඟහරුවාදා රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ සිටින සෑම පුද්ගලයෙකුම සෙන්සස් එකට ඇතුළත් විය යුතුයි. මෙය ඔස්ට්‍රේලියන් සිටිසන්ස්ලා පමණක් නොව විසිටර්ස්ලා සහ වීසා හෝල්ඩර්ස්ලාද ඇතුළත්. සාමාන්‍යයෙන් නිවසේ එක් පුද්ගලයෙක් සෙන්සස් ෆෝම් එක පුරවා සෙන්සස් රාත්‍රියේ එම නිවසේ සිටින සියලු දෙනාගේ තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම සෙන්සස් රාත්‍රියේ, ඒ කියන්නේ මේ 11 වෙනි අඟහරුවාදා රාත්‍රියේ ඔබ වෙනත් ස්ථානයක සිටිනවා නම් ඔබ සිටින ස්ථානය අනුව සෙන්සස් එක සම්පූර්ණ කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ABS එකෙන් ලබා දෙනවා. ඉතින් ඔස්ට්‍රේලියන් බියුරෝ ඔෆ් ස්ටැටිස්ටික්ස් වෙබ්සයිට් එකෙන් මේ තොරතුරු ගන්න පුළුවන්. සෙන්සස් එක පුරවන්නේ කොහොමද කියලා අපි බැලුවොත් මේ වන විට ඔබගේ මේල් බොක්ස් එක පරීක්ෂා කරන්න බොහෝ නිවෙස්වලට සෙන්සස් එක ඔන්ලයින් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සෙන්සස් නම්බර් එක සහ ටෙම්පරි පාස්වර්ඩ් එක සහිත උපදෙස් ලිපියක් ලැබිලා තියෙනවා. ඉතින් මේක ඔබට තැපෑලෙන් ලැබෙන්නේ ඔබේ තැපැල් පෙට්ටියට මේ වන විට අනිවාර්යයෙන් මේ ලිපිය ලැබී තිබිය යුතුයි. ඉතින් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ලියුම් පෙට්ටිය බලන්න මේ ලියුම තියෙනවාද කියලා. ඉතිං ඔබ අගෝස්තු 11 වෙනිදා රාත්‍රියේ කොහේ සිටිනවාද කියලා දැනටමත් දන්නවා නම් ලිපිය ලැබුණු පසු සෙන්සස් එක කලින්ම පුරවන්න පුළුවන්. අගෝස්තු 11 වෙනකම් බලන් සිටීම අනිවාර්යම නැහැ. ABS 90 සාමාන්‍ය හවුස්හෝල්ඩ් එකකට ෆෝම් එක සම්පූර්ණ කිරීමට විනාඩි 30ක පමණ කාලයක් ගතවන බවයි අපේක්ෂා කරන්නේ. ඉතින් ඔන්ලයින් කරන්න අපහසු නම් පේපර් ෆෝම් එකක් ඉල්ල ගන්නටත් පුළුවන්. හැබැයි මම යෝජනා කරන්නේ මං හිතන්නේ අපේ විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා ප්‍රජාව සියලු දෙනාම වගේ පරිගණක පාවිච්චි කරනවා, කම්පියුටර්ස් පාවිච්චි කරනවා, අපිට ඉන්ටර්නෙට් එකට ඇක්සස් තියෙන. ඉතින් ලේසිම වැඩේ තමයි මේ සෙන්සස් එක ඔන්ලයින් පුරවා දැමීම. ඉතින් ඉංග්‍රීසි භාෂාව අපහසු නම් මෙය අපේ ප්‍රජාවේ විශේෂ වැඩිහිටියන්ට වැදගත් වෙන දෙයක්. ABC විසින් භාෂා 26කින් ට්‍රාන්ස්ලේටඩ් සෙන්සස් ඉන්ෆර්මේෂන් ලබා දෙනවා. තවත් භාෂා සහය අවශ්‍ය නම් ට්‍රාන්ස්ලේටිං ඇන් ඉන්ටර්ප්‍රිටිං සර්විස් TIS නැෂනල් අමතන්න පුළුවන් 131450 හරහා භාෂා 150කට වැඩි ගණනකට ඉන්ටර්ප්‍රිටර් සහය ලබා දෙනවා කියලා කියනවා. ඉතින් මේ සෙන්සස් පොප්අප් හබ්ස් සහ ඇතැම් ප්‍රදේශවල ෆෝම් එක පුරවා ගැනීමට උපකාර කරන සෙෂන්ස්ද පැවැත්වෙනවා කියලත් කියනවා. එවගේම අපිට මේ තොරතුරු පුරවන විට අපේ හිතට එන දෙයක් තමයි මේ මගේ මේ පුරවන තොරතුරු ආරක්ෂිතද කියන එක. මෙය බොහෝ දෙනාට ඉතාමත් වැදගත් වෙන ප්‍රශ්නයක්. ABS පවසන්නේ සෙන්සස් එකෙන් ලබා ගන්න තොරතුරු confidential ලෙස ආරක්ෂා කරන බවයි. census information compliance or enforcement purpose සඳහා භාවිතා නොකරන බවත් ABS පැහැදිලිව සඳහන් කරනවා. online census තොරතුරු ආරක්ෂා කිරීමට encryption සහ australian based secure infrastructure භාවිතා කරන බවත් ABS සඳහන් කරනවා. ඉතින් මේ census එක අනිවාර්යද කියලා ඔබට හිතෙන්න පුළුවන්. අනිවාර්යයි. ඔව්, සෙන්සස් එක අනිවාර්යයි. 2026 අගෝස්තු 11 වෙනිදා ඔස්ට්‍රේලියාවේ සිටින සෑම පුද්ගලයෙකුම සෙන්සස් ෆෝම් එකට ඇතුළත් විය යුතුයි. සෙන්සස් එක සම්පූර්ණ කරන ලෙස ලිඛිතව නියෝග කර තිබියදී එය නොකරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග සහ දඩමුදලකට මුහුණ දීමට සිදුවිය හැකි. දැනුවත්ව වැරදි හෝ නොමග යවන තොරතුරු ලබා දීමත් වරදක් හැටියට සඳහන් කරන්න ඕනි. ඉතින් ඇත්තටම අපි මේ ඇඩිලේඩ් ලක්කඩ අසන ඔබට දෙන පණිවිඩය, ඔස්ට්‍රේලියාවේ අපේ නිවහන කරගත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ ප්‍රජාව නිවැරදිව සෙන්සස් එක තුළ නියෝජනය වීම ඉතාමත් වැදගත්. ඒ නිසා ඔබේ සෙන්සස් ලිපිය ලැබී තිබේදැයි මේල් බොක්ස් එකේ නොවරද බම් පරීක්ෂා කරන්නට. ඒවගේම ඔබේ නිවසේ වැඩිහිටි අයෙකුට හෝ ඉංග්‍රීසි භාෂාව අපහසු කෙනෙකුට සෙන්සස් එක පිළිබඳ අවබෝධයක් නැත්නම් ඔවුන්ට නිල සහාය ලබා ගැනීමටත් උපකාර කරන්නට කියලා මතක් කරන්න ඕනේ. ඉතින් මතක තියාගන්න නැවත වතාවක්, සෙන්සස් නයිට් එක මේ අගෝස්තු මාසේ 11 වෙනි අඟහරුවාදා. ඉතින් මේ පිළිබඳව වැඩි විස්තර ලබා ගන්නට ඕන නම් ඔබට පුළුවන් ඔස්ට්‍රේලියන් බියුරෝ ඔෆ් ස්ටැටිස්ටික්ස් නිල සෙන්සස් සේවය භාවිත කරන්නට, එහෙම නැත්නම් මෙම වෙබ් අඩවිය හරහා ඔබට ඒ විස්තර ලබා ගැනීමට පුළුවන්. ඉතින් ඒ වගේම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ තව කාරණයක් තමයි, විශේෂයෙන්ම අපේ ප්‍රජාව නියෝජනය කිරීමේදී ඔබ නිවසේ භාවිතා කරන භාෂාව ගැන සඳහන් කරන අවස්ථාවේදී සිංහල භාෂාව ගැන සඳහන් කිරීමට අමතක කරන්න එපා. මොකද එය වැදගත් වෙනවා මේ විශේෂයෙන්ම මේ අපි අර කතා කරනකොට කියපු ආකාරයට මේ සෙන්සස් තොරතුරු බොහෝ අනාගත කටයුතු සඳහා උදව්පකාර වෙනවා. ඉතින් විශේෂයෙන්ම ඒතොර සිංහල භාෂාවට අවශ්‍ය කරන රජයේ සහය ලැබෙන්නේ මේ භාෂාව අනික් භාෂාවල් සමග මොනතරම් භාවිතා වෙනවාද කියන කරුණ මත. ඉතින් ඔබ සිංහල භාෂාව නිවසේ භාවිතා කරනවා නම් ඒ පිළිබඳව සඳහන් කිරීමට කිසිසේත්ම පැකිලීමක් ඇති කරන්න ගන්නට එපා කියන කරුණක මතක් කිරීමක් කරන්න කැමති. හොඳයි, ඉතින් අපිට ඔය තමයි මේ සෙන්සස් පිළිබඳව අපි ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙන තොරතුරු. ඉතින් නැවත වතාවක් අගෝස්තු මාසේ 11 වෙනි අඟහරුවාදා තමයි සෙන්සස් රාත්‍රිය. ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ අඩිලේඩ් ලක්කඩ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අපද මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතනැති ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අපහිතවත් විජිත් කුමාරසේනත් මහතා සූදානමින් සිටිනවා මේ සතිය සඳහා ඔහුගේ සිත රැඳුණු ගීතය අප සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
10: නයන් අද සිතරැති ගීය TM ජයරත්න සහ සුනිල් එදිරිසිංහ යන ගායක දෙපළගෙන්. ගීපද කුලරත්න ආර්යවංශ. සංගීතය ස්ටැන්ලි පීරිස්. සිනහව සහ මුලාව

0: රටක්කටේ ණය ප්‍රමාණය දැන්නේ තෝ ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක මේ ජනතාවට පටි තදකර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නුදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබනි සම්බන්ධ වී සිටින ඇඩිලේඩ් ලක්හඳ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අපද මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සදිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජී බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයබොන් දුමින්ද?
4: අයබොන් නයින්.
3: දුමින්ද, අපිට බොහොම කරුණු ලංකාවේ මේ දවස්වල දකින්න ලැබෙනවානේ ප්‍රධාන වශයෙන්ම බන්ධනාගාර ආශ්‍රිතවත් කරුණු තියෙනවා, ඒ වගේම මේ විභාග සම්බන්ධවත් තියෙනවා, දරුවන්ගේ ශිෂ්‍යත්වය, ඒ වගේම අප සුසස් පෙළ. කැමති දැනගන්න මොනවද මේ පිළිබඳව තියෙන අලුත්ම තොරතුරු ලංකාවේ?
4: ඔව් නෑ නෑ, ඇත්තටම මේ ළමයින්ගේ ශිෂ්‍යත්වය ගත්තොත් එහෙම දැන් මේ වන විට අපි කතා කරන මොහොත වෙන විට මේ ශිෂ්‍යත් විභාගය ආරම්භ වෙලා අවශ්‍ය කටයුතු කරමින් යනවා. කොහොම වුණත් පසුගිය සිකුරාද දවසේ, කියන්නේ සැප්තැම්බර් මේ නිවාඩු දීමක් සිදු වුණා. නැවත අධ්‍යාපන කටයුතු ආරම්භ වන්නේ සැප්තැම්බර් 7 වෙනිදා තමයි අලුත් වාරය පටන් ගන්නෙ. කොහොම වුණත් පහළ ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගය අද ඉරිදා දවසේ පැවැත්වෙනවා. ඒ වගේම මේ සඳහා ශිෂ්‍යයින් 294,089ක් සහභාගී වෙනවා. මේන් සිංහල මාධ්‍ය ශිෂ්‍යයින් 222,336කුත්, දමිළ මාධ්‍යයෙන් 73,273 දෙනෙකුත් ශිෂ්‍යත්වය සඳහා සහභාගි වෙනවා. විභාග මධ්‍යස්ථාන 2,523ක තමයි සම්බන්ධ වෙන්නේ. ඒ වගේම සඳහන් කරන්න ඕනේ හෙට දිනේදී 2,026 අපොස උසස් පෙළ විභාගය ආරම්භ වෙනවා. මධ්‍යස්ථාන 2,532ක තමයි මේ විභාග මධ්‍යස්ථාන තියෙන්නේ. ඒ වගේම පාසල් අයදුම්කරුවන් විදිහට 264,496 දෙනෙක් සහභාගි වෙනවා. ඒ වගේම පෞද්ගලික අයදුම්කරුවන් විදිහට 107,814ක් සහභාගි වෙනවා. ඒ වගේම සමස්ත උපසස් පෙළ විභාග අපේක්ෂකයන් විදිහට 362,310ක් විභාගය සඳහා ඉදිරිපත් වීමට නියමිත වෙලා තියෙනවා. කොහොම වුණත් මේ විභාගයේ උසස් පෙළ විභාගයේ සැප්තැම්බර් 5 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් නැයින් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ සමගම විශේෂයෙන්ම කාලගුණික තත්ත්වය ගත්තොත් එහෙම ලංකාවේ එක පැත්තකට අධික වර්ෂාව, එක පැත්තකට අධික නියඟය කියන කාරණාවත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම කාලගුණික විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අනෙකුත් ආරක්ෂක සේවාවන් මේ විභාග කටයුතු සඳහා ඒ දරුවන්ට අවශ්‍ය කුමන බාධකයක් ආවත් ඒ අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා සූදානම් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විට මධ්‍යම බස්නාහිර සබරගමු වයඹ කියන පළාත්වලට අධික වර්ෂාවකුත්, ඒ වගේම අනෙකුත් පළාත්වලට නියඟයේ තත්ත්වයකුත් පත් වෙලා තියෙනවා. සමහර වෙලාවට බීමට ජලය නැති තත්ත්වයකට කිලෝමීටර් ගාණක් යන්න අවශ්‍යතාවයකට පත් වෙලා තිබෙනවා. උදාහරණයක් ලෙස යාල වනෝද්‍යානයේ සත්තුන්ටත් බෞසත් මගින් ජලය ඒ වැව් වලට පොකුණු වලට පිරවීමේ අවස්ථාවන් තියෙනවා. කොහොම වුණත් මේ වන විට ඒ අර 50-50 වගේ වැස්සයි අවුවයි දෙකම තියෙනවා. ඉතින් රටක් විදිහට එය කළමනාකරණය කිරීම තමයි මෙතනදි වැදගත් වෙන්නේ. කොහොම වුණත් පසුගිය සතියේ ගත්තොත් එහෙම මරණ 8ක් විතර සිද්ධ වුණා ගම් වතුර සහ ඒ තත්ත්වයන් නිසා. මේ වන විට යම් ආකාරයකට වැසි සහිත තත්ත්වය සමනයකට පත් වුණත්, හැබැයි ඉදිරි දින කීපය තුළ වර්ෂාවක් බලාපොරොත්තු වෙන්න ඕනේ කියන කාරණාව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කියන්නේ. ඒ වගේම අධික සුළං තත්ත්වයකුත් තියෙනවා. මුහුදු බඩ තත්ත්වය ඉතා සුළං තත්ත්වය නිසා ධීවරයින්ට අනුකූල ඇඟීම් කළා තියෙනවා. ඉදිරියේදී ණය සහ ඒ සම්බන්ධයෙන් ආපදා අනතුරු ඇඟලින් කරලා තියෙන කොහොමුණත් විභාග කටයුතු සඳහා පූර්ණ කාලීනව ආපදා කරන මධ්‍යස්ථානයක් ආරක්ෂක හමුදාවත් මේ සඳහා පහසුකම් සපයමින් තියෙනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ කනගාටුවට කාරණයක් විදිහට අපිට අත්දැකීම් දෙකක් තිබුණා. මේගම් බන්ධනාගාරය සහ මහර බන්ධනාගාරය කියන බන්ධනාගාර දෙක තුළ ඇතිවෙච්ච පසුගිය කාලේ ඇතිවෙච්ච කැරලි සත්‍යයන් තුළ ඒ වගේම පසුගිය සිකුරාදා කියන්නේ බ්‍රහස්පතින්ද රැස් සහ සිකුරාදා දවසේ දිනේ නැගසී බන්ධනාගාරයේ, කුරුවිට බන්ධනාගාරයේ, මීගමුව පල්ලංසේන බන්ධනාගාරයේ, ඒක පල්ලංසේන බන්ධනාගාරයේ මේ තරුණ මේ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයක් විදිහට තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ බන්ධන ආකාර තුලම යම් ආකාරයකදී කරටකාලී තත්ත්වයන් මතුවීමක් සිද්ධ වුණා. එතනදී සමස්තයක් විදිහට මේ රණවියන් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා, ඒ වගේම 55 දෙනෙක් තුවාල සිදු වුණා. නැගසින් බන්ධනාගාරයේ එක මරණයකුත්, කුරුණික බන්ධනාගාරයේ මරණ දෙකකුත් විදිහට තමයි සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම අපරාධ පල්ලි අතර ගැටුමක් මූලික වෙලා තමයි නැගසින් බන්ධනාගාරයේ මරණය සිද්ධ වුණ බව සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම මේ කුඩු ප්‍රශ්නයක් නිසා ඩුබායි සිටින කොස්මල්ලි කියන තැනත්තාගේ පාර්ශවය යම් ප්‍රශ්නයක් මතු කරලා ඔහුගේ ගෝලයෙක් තමයි අවසානයේදී ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම කුරුවිට බන්ධනාගාරයේ උජ්ජලීන් 2 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. එතන සඳහන් වෙන්නේ මූලික විවරණවලදී දෙපාර්ශ්වයක් අතර ඇතිවෙච්ච ගැටුමක් නිසා මේක පුජ්ජලීන් මරණයට පත් වුණා කියන කාරණාව. මීට පෙර මීගමුව මහර බන්ධනාගාරයේ සිදුවෙච්ච සිදුවීම් සම්බන්ධයෙන්ුත් මේ වන විටත් පරීක්ෂණ පැවැත්වෙනවා. ඉතින් අදයි මීට පෙර බුද්ධියන්ත වාර්තා කරා මේක යම් ආකාරයක යම් කිසි කණ්ඩායමක නැත්තම් අපරාධ කල්ලි සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සහ එහෙම නැත්තම් වෙනත් කාරණාවක් හෝ මත මේක කුමන්ත්‍රණයක්ද කියන කාරණාවක් මත මේ සිදුවීම් සිදුවෙනවාද කියන කාරණාව. අනිත් පැත්තෙන් මේක කැරල්ලක් පටන් ගත්තට පස්සේ ඒ වගේම අනිකුත් බන්ධනාගාර වලටත් මේක පැතිරී යාමේ සම්භාවිතාවක් තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. කොහොමුණත් බුද්ධයන්ත මීට පෙර වාර්තා වෙලක් කරලා තිබුණා බන්ධනාගාර 5ක මේ වගේ සංවිධානාත්මකව කැරලි සිද්ධ වෙයි කියන කාරණාව. ඒ අනුව කොහොම වුණත් අවාසනාවකට මේ බන්ධනාගාර 3ක් මත මේ එක දවසේ මේ සිදුවීම් 3ක් වාර්තා වීමත් විශේෂයි. කොහොම වුණත් ඉතින් මේක ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන මොකද අධිධාරිතාව නිසා. මොකද 10,000ක් විතර ඉන්න තැනක 40,000ක් බන්ධනාගාර වල රඳවා තිබීම නිසා විවිධ ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒ වගේම මේ තුල යම් ආකාරයකින් යම් පුද්ගලයන් වාසි ලබා ගැනීම සඳහා මෙවැනි කටයුතු කරනවාද කියලා ආණ්ඩුව පැත්තෙන් විශේෂයෙන්ම සඳහන් කරනවා මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න ඕන කියලා.
3: දුවින්ද, ඒ වගේම අනිකුත් කාරණා හැටියට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ?
4: කාරණා කීපයක් සඳහන් කරන්න පුළුවන් නම් විශේෂයෙන්ම මේ දවස්වල කතා වෙන ප්‍රධාන කාරණයක් තමයි දිනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම 50 කටුම්පත පිළිබඳව. ඒ අදාළ 50 කටුම්පත ගැසැක්කින් යෙදෙනක් විදිහට නිකුත් වීමක් සිද්ධ වුණා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාමික වැටු මේ වයස් කාලය අවුරුදු 65 සිට 67 දක්වා අවුරුදු 2කින් වැඩි කරලා තියෙනවා. අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම ගතයුතු කාලය අවුරුදු 63 සිට 65 දක්වා වැඩි කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම අග මිනිසුරු විශ්‍රාමයායුතු කාලය ඔහුට ඒ කියන්නේ 67 එළඹෙනවා නම් ඒ දිනය උපන් දිනය වෙනවා නම් ඔහු විශ්‍රාම යා යුතුයි. හැබැයි ඔහු අග මිනිසුරු ධූරයට පත් වූ දින සිට වසර 6ක් සම්පූර්ණ වෙනවා නම් ඒ දින දෙකෙන් ළඟම දිනේදී තමයි ඔහුට විශ්‍රාම යාමට සිද්ධ වෙන්නේ කියන කාරණාව ගැසට් නිවේදනයේ දක්වලා තියෙනවා. ඒ කියන්නේ එක්කෝ අග මිනිසුරුට අවුරුදු 67 වෙනකන් ඉන්න පුළුවන්, යම් තරුණ යම් ආකාරයකදී වයස අඩු අග මිනිසුරු කෙනෙක් පත් වුණොත් ඒ අග මිනිසුරුවරයාට වසර 6ක කාලයක් තමයි පරිපූර්ණ වශයෙන් ඒ අග විශ්වකාල ධූරය දරන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව තමයි තියෙන්නේ. ඒකෙන් අඩුම දිනය තමයි තෝරා ගන්න තියෙන කාරණාව තියෙන්නේ. ඒ වගේම මහේස්ත්‍රාතුරු සහ අනිකුත් විනිසුරුවරුන්ට අවුරුදු 62ක විශ්‍රාම කාලයක් තමයි නියම කරලා තියෙන්නේ. කොහොම වුණත් මේක දැන් ගැසට් කරලා තියෙනවා. ඊට පස්සේ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම නියමිතයි. ඒ වගේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණාට පස්සේ දැන් ගැසට් කරාට පස්සේ මේක යම් ආකාරයකට මේක විරෝධයක් තියෙනවා. විශේෂයෙන්ම නීතිඥ සංගමය සහ විපක්ෂය සහ බොහෝ පාර්ශ්වය මේක විරුද්ධත්වය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ජාත්‍යන්තර සංවිධානත් මේක විරුද්ධත්වයට පත් කරලා තියෙනවා. ලංකාවේ නඩු ඇහිම අඩු කිරීම සඳහා මේක කාරණාවක් නෙවෙයි කියන කාරණාව තමයි තියෙන්නේ. කොහොම වුණත් මේක අධිකරණයේ ස්වාධීනත්වයට යම් හානිදායක තත්ත්වයක් කියන කාරණාව තමයි විපක්ෂය සහ නීතිඥ සංගමය ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් නැවතත් මේක මේ මේ පනත් කෙටුම් පත්‍රයට විරුද්ධව යනවා නම් ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි යා යුතු වන්නේ. ඉතින් අපි දන්නේ නැහැ නීති සංගමයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයට මේ කාරණාව යාවිද කියන කාරණාව. ඒක ඉදිරි සතියේදී තමයි අපිට දැක බලා ගන්නට පුළුවන් වෙන්නේ. කොහොම වුණත් රජයේ පැත්තෙන් ඒ ස්ථාවරයක ඉඳලා මේ සම්බන්ධයෙන් මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙනවා. ඉතින් මේකට විරුද්ධ ක්‍රියාමාර්ගය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු නැහැ කුමක්ද මේකට කරන්න කියන එක. මොකද මේකේ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරුවරුන්ගේ මේ දුරකාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන නඩුව ඔහුන්ටම අසන්නට වෙන වාද කියන කාරණාව තමයි මතු කරන්නේ ප්‍රශ්නයක් විදිහට. ඉතින් එතනදී ඒක ඔවුන්ට මතු කරන්නට බෑ. ඒක මතයක් විදිහට මේක ජනමත විචාරණයෙන් ක්‍රියා යුතුයි කියන කාරණාව විපක්ෂයෙන් මතු කරනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ නඩු නිමිත්ත ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ මිනිස්සු මණ්ඩලයක් විසින් යම් තීන්දුවක් ලබා දිය යුතු වෙනවා. මේක ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද, එහෙම නැත්නම් ජනමත විචාරණයකට යාවිද කියන කාරණාව. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට ඉදිරියේදී තමයි මේ තීන්දු තීරණ ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම නයින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ විශේෂඥ වෛද්‍යවරු 3791 දෙනෙක් 2020 සහ 2025 අතර කාලය තුල විදේශගත වෙලා තිබෙන බවට සෞඛ්‍ය මේ අමාත්‍යාංශය හෙළි කරලා තියෙනවා. ඉන් හැබැයි වැඩි පිරිසක් පශ්චාත් උපාධි සම්පූර්ණ කරගැනීමට ගිය බව තමයි සඳහන් වෙන්නේ. අනෙක් පිරිස විශේෂයෙන්ම විදේශ රැකියා, එහෙම නැත්නම් කාලත්වයා සමග විදේශගත වීම, විවිධ අධ්‍යන කටයුතු, ඒ වගේම මදසරුභාවය සඳහා ප්‍රතිකාර ගැනීම කියන කාරණා මත මේ විශේෂඥ වෛද්‍යවරු විදේශගත වීම ගත වුණා කියන කාරණාව තමයි පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා කියන්නේ. මෙතනදී විදේශගත වීමට, ඒ වගේම මේ අවුරුද්දේ විදේශගත වීමට වෛද්‍යවරු 280ක් මේ වසරේදී ඉල්ලා තිබෙන බවත් සඳහන් වෙනවා. ඒ වගේම වෛද්‍යවරු 1429 දෙනෙක් 2020යි 2026යි අතර කාලයේදී වැටුප් රහිත නිවාඩු ලබාගෙන විදේශගත වෙලා තිබෙන බව සඳහන් වෙනවා. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු 140 දෙනෙක් මේ සඳහා වැටුප් රහිත නිවාඩු ලබාගෙන විදේශගත වෙලා තිබෙනවා කියන එක සඳහන් වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ලංකාවේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් යම් ආකාරයකදී මතුවීමක් සිදුවෙන බව හෙළිදරව් වෙලා තිබෙනවා. මොකද විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරු නොමැති වීම සහ අනිකුත් වෛද්‍යවරු මේ වගේ රට හැර යාම ලංකාවේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් බවට මතුවලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් උත් විශේෂ අවධානය යොමු කරලා මේ වෛද්‍යවරුන්ව ලංකාව තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙළක්, සාධනීය වැඩපිළිවෙළක් අවශ්‍යයි කියන කාරණාවත් මේ වන විට රජයේ අවධානය මතුවලා තියෙනවා.
3: දුබින්දත්තවසංග සම්බන්ධය ලංකාව තොරතුරු බෙදා ගැනීම විලෝදුල හොමත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතිය හැමෙමු. ආයිබෝවන්.
4: ආයිබෝවන්.

ඉතින් තවත් වැඩසටහනක අවසානය කරා අපි ළඟාවෙමින් තිබෙන්නේ. හැබැයි ඔබින් සමුගෙනට මත්තෙන් මතක් කරන්නට කැමති මේ වැඩසටහන ඔස්සේ අපි ඔබට ගෙනාවා මේ 2026 ඔස්ට්‍රේලියන් සෙන්සස් එක. මේ වන විට මම හිතනවා ඔබ මේක සම්පූර්ණ කරලා ඇති කියලා. හැබැයි ඔබට කරගන්න බැරි වුණා නම් අමතක නොකර ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා මෙය පුරවන්ට. ඉතා අනිවාර්ය දෙයක් කරන්නට, මොකද නීතිමය වශයෙන් ඔබ බැඳී සිටිනවා, නැත්නම් ඔබට දඩ මුදලක් ගෙවීමට සිදු වෙන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා එම සෙන්සස් එක පුරවන්ට කියන කාරුණික මතක් කිරීමත් කරමින් අද අපි ඔබෙන් සමුගන්නටයි මේ සූදානම. ඉතින් අද ඔබ වෙත ගෙන සදහම් සිතුවිල්ල පවත්වනු ලැබේ රත්නලාන අත්තිඩිය පාර ශ්‍රී රත්නාරාමාධිපති පූජ්‍යපාද සූර්යගොඩ සිරිදම්ම නායක ස්වාමීන් වහන්සේ විසින්. උන්වහන්සේට අපගේ නමස්කාර පූරක ස්තුතිය පුද කරන්නට කැමැති. ඒ වගේම වෙන්ද වගේම අදත් පුවත් පසුවේ පරම් වෙත ගෙන ආවා නිරෝධ කාර්යවසම්. සිතරඳි ගීතයෙන් ඔබ පිනෝයේ අපහිතවත් විජිත් කුමාර ශ්‍රේණත් මහතා. ලංකාවේ සිට නුදුරුමානීය විශේෂාංගය හරහා දුරකථනයෙන් අප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහත්මයා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග පුරා හෝරාවක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා සියලු දෙනාටම සුවදායක සතියකට ආසිරි. ආයුබෝවන්.